0: 3ZZ 92.3 FM.
1: 3ZZ අනු දෙකයි දසම තුන FM.
2: මේ 3ZZ ගුවන්විදුලියේ සිංහල සේවයයි. FM 92.3.
3: ආයුබෝවන් වාසනාවන්. 3ZZ ගුවන්විදුලියේ සිංහල අංශයේ මෙවන සරතරු වැඩසටහනටයි ඔබ මේ සවන් දී සිටින්නේ.

අපවත්ති වදාළ පූජ්‍ය රඹුක්කන සිද්ධාර්ථ හිමිපාණන් සිහිපත් කරමින් උන්වහන්සේ සිංහල සාහිත්‍යයට සහ සිංහල ගීත කලාවට කරන ද අනුපමේය සේවාව අගය කරමින් උන්වහන්සේ විසින් රචනා කරන ලද ගීත ගොන්නක් අතරින් කීපයක පමණක් ගීත කණ්ඩ ඔබගේ සවනට යොමු කරන්නට මේ සූදානම් වන්නේ. උන්වහන්සේ විසින් පද රචනය කරන ලද මේ ඉර හඳ යට ගීතය එච්.ආර්. චුගලවංශයන් විසින් සංගීතවත් කර විසරද එඩ්වඩ් ජයකුඩි විසින් ගායනා කරනු ලැබුවා.

ඒ වගේම විසාරද ටීඑම් ජයරත්නයන් විසින් ගායනා කරනු ලැබූ උන්වහන්සේගේ ගීත ප්‍රබන්ධයක් වන සියක් ආයු ලැබ මගෙත් ආයු ලැබ මහගුණ ගීතය එච්.එම්. ජයවර්ධනගේ සංගීතයෙන්.

ලේන කුලේ සිට බුද්ධත්වයට දක්වා ඉතාමත් විශිෂ්ට ක්‍රියාකාරකම් මඟ පෙන්වීම් දිරිගැන්වීම් කරන ලද යසෝදරාවන් පිළිබඳව උන්වහන්සේ මෙසේ ලියා තිබුවා. ලා දළු පොපත් සෙමින් සැල්නසේ. එච්.එම්. ජයවර්ධනන් විසින් සංගීතවත් කළා. ගායනා කළේ කරුණාරත්න දීමුගණේ විසින්.

වගේම ගමයි පන්සලයිද වැවයි දාගබයි සංකල්පයේ සිහිපත් කරමින් උන්වහන්සේ ගමේ පන්සල පිළිබඳව මෙසේ ලියා තිබුවා. එච්.එම්. ජයවර්ධනයන් විසින් සංගීතවත් කළ මෙම ගීතයේ විසරද එඩ්වඩ් ජයකුටි විසින් ගායනා කරනු ලැබුවා. ගමේ පන්සල, අපේ පන්සල, අපේ මරණෙදි, අපේ දානෙදි, අපේ ළඟ සිටියා.

උන්වහන්සේ රචනා කළ තවත් පුදුගුණ ගීතයක් වන ආචාර්ය රත්නායකයන් ගායනා කරන ලබන ගීතය ඔහු විසින්ම සංගීතවත් කර තිබෙනවා. ඒ බුදුහාමුදුරුවෝ අපිත් දකින්නේ නැති, බණත් අහන්නේ නැති,

විසරද එඩ්වඩ් ජයකොඩි විසින් ගායනකන් ලැබූ හරි හම්බ කරපු දේ දුක් මහන්සියෙන්. මෙම ගීතේ උන්වහන්සේගේ තවත් විශිෂ්ට ප්‍රදර්ශනයක් සිංහලෝවාද සූත්‍රයෙන් ගෙනහැරපා ඇති මෙම ගීතය අපි කාටත් ඉතාමත් ආදර්ශයක්. සංගීතවත් කරේ ආචාර්ය රෝහණ වීරසිංහයන්.

මෙවැනි ගීත රහසක් අපට දායාද කර දුන් උන්වහන්සේ පිරිනිවන් මගට පත්වේවා කියලා සඳතරු ප්‍රාර්ථනා කර සිටී. පූජ්‍යපාද රඹුක්කන සිද්ධාර්ථ හිමිපාණන්ගේ අඩුව පුරවන්නට කිසිවෙක් නැති ගානයි.

මවකගේ උණුසුම අහිමි වූ කුඩා දරුවෙකු සමග තනිය වූ පියෙකුගේ මේ සංවේදී හැඟීම් ගීතයකට නැඟිවේ ප්‍රේමනාත් ජයතිලක සූරීන් විසින්. කේ සේන ගායකයාණන්ගේ මේ හැඟීම්බර ගායනය ගායවත් සංගීතවත් කළේ කේ ඒ සිරිදේන සංගීතවේදියාණන්.

ඔවුන් සමුගත් මහා ඉංජිනේරු වරයෙකු වන මහාචාර්ය පීඑඩ් සිල්වා මහතා සිහිපත් කරමින් ඔහුට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් ඔහුට උපහාරයක් වශයෙන් දෑයට සිදු කරන ලද විශිෂ්ට සේවාවට අගයක් එකතු කරමින් මෙම ගීතය ඔබගේ සවනට. රචක වසන්ත කුමාර කොබෝකෑන් විසින් රචනා කරන ලද මෙම ගීතය සංගීතවත් කළේ ආචාර්ය රෝහණ වීරසිංහයන්. ගීතය ගායනා කරන්නේ අපවත්තනින් විය වූ ලක්ෂ්මන් විජේසේකරයි.

අපි පසුගිය සතිවල පෙරහැර ගැන කතා කරා. අද මේ ඉදිරිපත් කරන්න යන ගීතයේ පෙරහැරක් තුල තිබෙන සෝසුසුම් ගොඩක් ගැන මහාචාර්ය සුනිල් ආර්යරත්නයන්ගේ පද රචනයක් ආචාර්ය රෝහණ වීරසිංහයන් සංගීතවත් කළා. ගායනයෙන් ආචාර්ය පණ්ඩිත් ආචාර්ය විසරද නන්දා මාලනියන් ගීතයට සවන් දී පදමාලාව ගැන හිතන්න. පෙරහැර පිළිබඳව කලින් සඳහන් කළ ගීතයේ පෙරහැර තුල පෙරහැර පවත්වන අයගේ සෝසුසුම් ගැන කියුණේ. දැන් කියන යන්නේ පෙරහැර නරඹන්නට පැමිණි කුඩා දරුවෙකුක මූණ පාන්නට සිදු කරදරය පිළිබඳ ඒ පෙරහැර නිසියාකාරව බලා ගැනීමට නොහැකි වීමයි.

0: reachable-set going with the single saver. FM Anudekai Tashmatuna.
1: අත්මිරල් සෝමතිලක දිසානායකයන් විසින් රචනා කරන ලද ගීතේ සංගීතවත් කළේ නිමල් ජයසිංහයි. ගායනය හර්ෂණ දිසානායකයි.

0: නැටයි අපි සූදානම් සිටින්නේ. ආයුබෝවන්. සඳතරතුලින් බ්‍රහස්පතින්දා රාත්‍රියේ ගිනේන ශ්‍රී ලංකාවේ තොරතුරු වකුගඩු වෙන් කිලෝ 3ක දෙවන්ත ගලක් ඉවත් කරමින් තිරුගුණාමලයේ රෝහලෙන් ලෝක වාර්තාවක්. 56 වර්ධි අයකුගේ වකුගඩුවේ කිලෝ 3.1ක් බරති දෙවන්ත වකුගඩු ගලක් ඉවත් කරමින් ලෝක වාර්තාවක් පිහිටීමට තිරුගුණාමලයේ මහා රෝහලේ වෛද්‍යවරුන් පිරිසක් සමත් වී තිබෙනවා. මෙම අතිශයින් සංකීර්ණ හා විස්තර සැක්මම කරනු ලැබුවේ තිරුගුණාමල මහා රෝහල් වකුගඩු ශල්‍ය විද්‍යාඥ වෛද්‍ය උගලාදන් බාලකෘෂ්ණ මහතාගේ ප්‍රදත්තෙන් යුත් වෛද්‍ය කණ්ඩායමක් විසිනි. මීට පෙර 2003 වසරේ බ්‍රසීලෙන් වාර්තා වී තිබුණේ කිලෝ 1.9ක් බරින් යුත් ලෝ විශාලතම වකුගඩු කලේ වාර්තාවක් අභිවවා යමින් මෙවර කිලෝ 3.1ක් ලෙස වාර්තා වූ මෙම දෙවන්ත වකුගඩු කල ඉවත් කිරීම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශයේ ඉදිරිපෙම්මක් ලෙසයි වෛද්‍යවරුන් හඳුන්වන්නේ. දේශීය වෛද්‍ය ශාස්ත්‍රයේ ලැබූ මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ රෝහල් කාර්ය මණ්ඩලයේ වල කැපවීම හා දක්ෂතාවයේ ජාත්‍යන්තර හමුවේ යලිත් වරක් තහවුරු කළ අවස්ථාවක් බව තෝන් පෙන්වා දෙනවා. ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපොළ වර්ධනයට ඔස්ට්‍රේලියාවේ ආයෝජන සමුළුවක්, ශ්‍රී ලංකාවේ සැරකුම්පත් විනිමය කොමිෂන් සභාව කොළඹ කොටස් හෝමාරු හා කොටස් තැරවකාර සමාගම් එක්ක ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් හා සිඩ්නි නගර කේන්ද්‍ර කර ගනිමින් අගෝස්තු 17 වෙනිදා ආරම්භ වූ ඉන්වෙස්ට් ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා ආයෝජන සංසද මාලාව අද 20 වෙනිදා අවසන් වුණා. මෙම ආයෝජන සංසද මාලාවේ අරමුණ වූයේ ඔස්ට්‍රේලියාවේ වෙතින් ශ්‍රී ලාංකික ප්‍රජාව ආකර්ෂණය කර ගැනීම බව කොළඹ කොටස් හෝමාරුවේ ප්‍රකාශයක සඳහන් කළා. 2017 දී ඔස්ට්‍රේලියාවේ පැවති අවසන් ඉන්වෙස්ට් ශ්‍රී ලංකා ආයෝජන සංසදයෙන් වසර 9කට පසුවයි මෙවර සංසද මාලාව පැවතුයේ. 2017 පැවති මෙම වැඩසටහනේ මාලාවෙන් පසු එරට ආයෝජකයන් කොටස් මිලදී ගැනීමේ පිරිවැටුම් රුපියල් බිලියන 72.9ක් සිට බිලියන 603.8ක් දක්වා 700කට වඩා වැඩි අගයකින් ඉහළ ගිය බවද ඔහු ප්‍රකාශ කළා. මේ වන විට ඔස්ට්‍රේලියාවේ වෙතන ශ්‍රී ලංකාවේ විශාල පිරිසක් ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපොළ කෙරෙහි උනන්දුවක් දක්වන බවද තවදුරටත් ප්‍රකාශ කළා. පූජ්‍ය රඹුක්කන සිද්ධාර්ථ හිමියෝ සසර දනව්වෙන් නික්ම යත. ලාංකීය ගීත සාහිත්‍යයට අමරණීය ගීත රසක් දායද කරමින් සෝහසක් රසික රසිකාවියන් රසාස්වාදයට පත් කළ පූජ්‍ය රඹුක්කන සිද්ධාර්ථ හිමියෝ පෙරේදා එනම් 18 වෙනිදා සවස ශ්‍රී ජයවර්ධන රෝහලේදී අපවත්වූහ. අපවත් වන විට උන්වහන්සේ 76 වෙනි වියේ පසු අතර පසුගිය කාලයේ රෝගාතුරව පසු වුණා. කලක් හුණුපිටියේ ගංගාරාම විහාරස්ථානයේ වැඩවාසය කළ උන්වහන්සේ බුදුහාමුදුරුව අපිත් දකින්න ඇති ලාදළු බෝපත් මේ ඉරහඳ යට සඳවතුරක්සේ යසෝදරා බුදුබණ ඇසුවා ආදී ජනප්‍රිය ගීත රාශියක් රචනා කොට තිබෙනවා. නන්දා මාලනි, දීපිකා ප්‍රියදර්ශනී, පීරි කුරදාස කපුගේ, වික්ටර් නායක, මාලනි බුලස්සිංහල, එඩ්වඩ් ජයකොඩි ආදී ප්‍රවීණ ගායක ගායිකාවන් රසක් වෙනුවෙන් උන්වහන්සේ ගීත රචනා කොට තිබෙනවා. රඹුක්කන සිද්ධාර්ථ හිමිපාණෝ ශ්‍රී ලංකා සාහිත්‍ය මණ්ඩලයේ සභාපති වශයෙන්ද කටයුතු කළා. උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාන පූජෝත්සවය පසුව දැනුම් දෙන බවට දායක සභාවෙන් ප්‍රකාශ කළේ. එල්නිනෝ ඔග්‍රයින් පවුල් 22,000කට පීඩා. එල්නිනෝ තත්ත්වය හේතුවෙන් පවතින දැඩි නීගේ නිසා අම්පාර මඩකලපුව මොනරාගල හා රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 19ක පවුල් 22,759ක පුජ්ජලයෙන් 70,828ක් පීඩාවට පත් වී ඇතැයි ආපදා කළමනාකාර මධ්‍යස්ථානය පවසනවා. වාරි මාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන ජලාශ 74ක ජල මට්ටම 10,000ක් දක්වා පහළ බැස ඇති බවත් අම්පාර මඩකලුප තිනකරාමලයේ දිස්ත්‍රික්කවල පවතින ප්‍රධාන ජලාශවල මට්ටම 24ක් දක්වා අඩුවේ ඇති බවත් වාරි මාර්ග අධ්‍යක්ෂක HMPD තේරත්මාතා ප්‍රකාශ කළා. ජාතික වනෝද්‍යානවල ජලය හිඳී ගොස් ඇති බැවින් වන සත්වයින්ට බීම සඳහා ජලාශවලට බෞසර උලින් ජලය සැපීමට වනජීවී දෙපාර්තමේන්තුව පියවරගෙන ඇතැයි වාර්තා වෙනවා. ලංකාවේ තොරතුරු වෙතගෙනාවේ කොළඹ සිට අප නියෝජිතවරයා පෙන්ලද පුවත් එසුරෙන් තොරතුරු ගෙනා මම ධර්මපාල කොටිකාරගේ ආයුබෝවන්.
1: තම රැකියාව කුමක් වුවත් තම නිවස කුමන තරාතිරමක එකක් වුවත් තම අමුදරුවන් සමග නිවසේ ගත කරන කාලය කොතරම් සුන්දරද, මනසට කොතරම් සැහැල්ලුවක් ගෙන දෙනවද? ඉතින් අපි අද ඔබ වෙත ගෙන එන පළමු ගීතෙන් කියවෙන්නේ එක් ස්වාමි පුරුෂේ තම දරුවන්ගේ සුරතල් සිනා, සුරතල් කතා සමග සෙනෙහසින් නිවසේ ගත කරන කාලය කොතරම් මිහිරිද, කොතරම් සුවදායකද කියලා පවසින ගීතයක්. ජීවිතයේ මොනතරම් වැඩ කටයුතු බාධක කම්කටොළු තිබුණත් නිවසේ තම අමුදරුවන් සමග සිටින විට ඒවා සියල්ල මගහැරෙන බවත් ඔහු තීරුම් ගෙන තිබෙනවා. ඉතින් අහලා බලන්න ඔබටත් ඒ අත්දැකීම් තිබෙනවද කියලා. මහාචාර්ය සුරිල් ආරියරත්නගේ පද රචනයකට අනුව ආචාර්ය රෝහණ වීරසිංහයන් සංගීතවත් කළ මේ ගීතය ගායනා කරන්නේ සෝමතිලක ජයමහා.

0: සැල්පතයි.
1: ඉතින් අපි අද කතා කරමින් සිටියේ තම භාර්යාව හා දරුවන් සමග නිවසේ ගත කරන විට තම සිතට ඇතිවන මිහිරි සුවය පිළිබඳව ස්වාමි පුරුෂයන්ගේ හිතවල ඇතිවන අදහස් පිළිබඳවනේ. නිවසේ රැඳී සිටීම කොතරම් සුන්දර වුවත් තම දරු පවුල රැක ගැනීම සඳහා කිසියම් ජීවන වෘත්තියක යෙදෙන්නට හැමෝටම සිද්ධ වෙනවා. ඉතින් පසු දින උදේම තම ජීවන වෘත්තිය වූ ගොවිතැනට යාමට සිදුවන ස්වාමි පුරුෂේ තම බිරිඳගේ සිත නොරිදෙන ආකාරයෙන් සමුගන්නා ආකාරයේ මේ ගීතයෙන් පිළිබිඹු වෙනවා. බිරිඳගෙන් සමුගෙන තම රැකියාවට යන අතරතුර අවට ඇති මනරම් පරිසරයෙන් ලැබෙන ආශ්වාදය තම බිරිඳගේ මෘදු වදන් වලට සමාන කරන්නට ඔහු සමත් වෙනවා. ඉතින් අහලා බලන්න ඔහුට සිතන දේ ඔබටත් ඇහෙනවද කියලා. සමන් චන්ද්‍රනාත් වීරසිංහගේ පද රචනයකට අනුව ආචාර්ය ප්‍රේමසිරි කීමදාස සංගීතවත් කළ මේ ගීතය ගායනා කරන්නේ අප කවුරුත් දන්නා ප්‍රවීණ වයලින් වාදන ශිල්පී ඩී.ඩී. ගුණසේන විසිනේ.

තම පවුලේ ජීවිකාව සාධිකර ගැනීම සඳහා නිවසින් බැහැරව තම සුපුරුදු රාජකාරි සඳහා ගිය සැමියෙක් තම රාජකාරි කටයුතු නිමා වූ විට නැවතත් තම සුන්දර නිවස වෙත එන අතරතුර ඔහුගේ සිතේ දැනෙන අපූර්ව අදහස් කීපයක් අප ඔබ වෙත ගෙන එන මීළඟ ගීතයෙන් පිළිබිඹු වෙනවා. ගීත ගුණ විටටම තම බිරිඳගේ සුන්දර සිනහව දකින විට දිවා කාලයේ තම රැකියාව කරන විට දැනෙන වෙහෙස නිවා ගන්නට හැකි බව ඔහු පවසනවා. නිවසේ ඇති නිදහස් බව නිසාත් තම බිරිඳගෙන් ලැබෙන සහාය නිසාත් තම ජීවිතයේ තනිකම හා පාළුව මඟහරවා ගන්නට හැකි වෙන බව ඔහුට දැනෙනවා. විශාල සනත් නන්දසිරි සංගීතවත් කොට ගායනා කළ මේ ගීතයේ පද රචනය සුනිල් සරත් පෙරේරා විසිනි.

0: මේ ත්‍රීජබසෙට් ගුවන් විදුලිය සිංහල සේවයයි. FM 92.3.
1: සමහර මිනිසුන්ගේ ගති ස්වභාවය හඳුනා ගැනීම අපහසුයි. මූණ බලා මිනිසුන් තැනීම ගැනීම අසුරි. මේ කාලෝිත යත්‍යන්තය හැමදාම අපි සමගයි. මේ ගායනයේ විසර්ද ඉන්දක ලියනගේ ගායකයාගෙන් රෝහණ කැඩුම් සිරිසූරියගේ අන්නගේ පද රචනා සංගීතවත් ගායකයා විසින්මයි.

වදාළ පූජ්‍ය රඹුක්කන සිද්ධාර්ථ හිම්පාණන්ගේ ගීපද සංකල්පනාවක් විසරද ගුණදාස කපුගේ සූරින් විසින් සංගීතවත්කට ගායනා කරනු ලැබුවා.

දේශාටනුරාගෙන් හිත් අවධ කරන මේ ගීතේ ගායනයේ වේගදිත්ම ගායක ඩිස්මන්ද සිල්වා සතු වුණා. මේ මනරම් නිර්මාණයේ හඩ්සන් සමරසිංහ සූරින් සතුයි. සංගීතවත් කළේ ගායකයා විසින්මයි.

0: සමගින් සමගින එන ටයිමේ සූදානම් වන්නේ අද වැඩසටහනට සහභාගී වූ නිරූපාකුල රත්න, කාමිනී නාරම්පණාව, තාක්ෂණ සහයෙන් මහේන්ද්‍ර කාලිංග මුදලි. වැඩසටහන සම්පාදනය කර ඔබකින් සමගින යන මම ධර්මපාල කොටිකාරගේ ලබන බ්‍රහස්පතින්දා රාත්‍රියේ මෙවන් වැඩසටහනකින් ඔබව ගෝණින් හමු වෙන බලාපොරොත්තු වෙමින් ඔබකින් සමගින යන්න ආයුබෝවන්.
1: ආයුබෝවන්.